89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහරු හිතනවාට වඩා දකින්නවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුවන කෙනෙක්ගෙන් අහලා බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද ඒ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නේම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දින.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
5: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
6: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
8: ඉනිදා උදේ 9ට.
7: ඉංගෙන්න සර්.
0: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතියේ දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවානේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවියේ විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල ධාරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
5: wartha apita wartha tabana koti yate nlb tanade tahane lutrayen rupiyal koti 13.9 ata ikma u dawanta supiritaya galaba dimin rathi sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratak dinawana jatiya mahatana sampatha tanani dahane biladi gena obat koti patiya kuwanna
6: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 දිවයින පුරා සිසා

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ්‍ය ස්නේහය තාත්තා
2: අම්මා තරමටම අපිට ආදරේ දෙන එකම කෙනා තාත්තා. මොන තරම් අමාරුකම් තිබ්බත් තාත්තා වැඩට නොගෙහින් හිටියේ නෑ. අත් රිදෙනකම්, කකුල් රිදෙනකම්, ඇඟපත රිදෙනකම්, මොලේ වෙහෙසලා තාත්තා අප වෙනුවෙන් කරපු කැපකිරීම අපිට තාත්තා කවදාවත් පෙන්නලා නෑ. තාත්තා කියන්නේ සාගරයක් තරම් ආදරේ බෙදෙන යෝධ ශක්තියක්. තාත්තා අපේ ජීවිතේ ලස්සන කරන්න මොනවාද නොකරන්නේ? අන්න ඒක තමයි ආදරේ. අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති ආදරේ.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දින

0: Endless Weekend with Supreme Radio.
1: ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
5: පන්සිරියාවිය හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: විත් ආශි.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. රැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම මන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නැහැ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි පුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
0: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 668 1022.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: එන්න

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියෙකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
8: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
7: නෑ නෑ නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: අයිබෝවන් සුබදෑසනක් වෙලව මුදකරන්නන් උදයටටඒ දැන් වෙලාපා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනටතහනය නොතුරයියේ රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා
2: තාත්තා හැමදාම කරේ අපිව ලස්සන කරපු එක නැතුව තාත්තා හම්බ කරපු සල්ලි වලින් තාත්තර දේවල් කරගන්න ඕනි කියලා කවදාවත් හිතුවේ නැහැ. ගෙයක් වුණත් හැදුවේ අපේ පහසුව වෙනුවෙන්. අපිට ලොකු ගණන්වල ඇඳුම් අරන් දෙද්දී තියෙන අඩුම ගානේ ඇඳුම තමයි තාත්තා බැලුවේ. තාත්තගේ සපත්තුව කොච්චර ගෙවුණත් තාත්තා අපේ සපත්තුවේ පොඩි පළුද්දක් ඇති වුණත් ඉක්මනට අලුත් එකක් අරන් දුන්නා. තාත්තා කියන්නේ ඒ තරම් හයියක්. පේන්නේ නැති වුණත් ලෝකයක් තරම් ආදරයක් දෙන්න තාත්ත කෙනෙක්ට විතරමයි පුළුවන්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දින

0: සුදන් හමන ගමන් තාලය
1: සුළඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉංග්ලස් වීකෙන් ලුබිත් සුප්‍රීම් රේඩියෝ

සුබදැසනක් උදේ 8:07 දැන් වෙලාව. සමහර ජීවිතයේ සමහර සිද්ධි තියෙනවා, සමහර පුද්ගලයන් ඉන්නවා, සමහර චරිත ඉන්නවා. ඒ චරිතවලට සම කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ චරිතය අපේ ජීවිතයට මොන තරම් බලපෑමක් කරාද කියන එක අපිට තේරෙන්නේ සමහරක් වෙලාවල් වලට අපේ ජීවිතයේ ගොඩාක් කාලයක් ගෙවලා දැම්මට පස්සේ. ඉතින් සමහර චරිත ඇතුලේ තියෙන ආදරේ අපිට පේන්න හරි පරක් වෙනවා. සහ ඒ චරිතයේ ආදරේ අපිට හරියාකාරයෙන් පෙන්වන්නේ නැත්ද කියලා අපිට වෙලාවකට හිතෙන්න පටන් ගන්නවා. ඒ චරිතය ඇතුලේ තියෙන හැසිරීම රටාව නිසා. හැබැයි ඕනම චරිතයක් සසල කරවන එක තැනක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවෝ කියලා කියන්නේ. මේ ලෝකේ මාතෘත්වය වෙනුවෙන් අපරිමිත කවි ගීත ලියවිලා තියෙනවා. හැබැයි පීතෘත්වය වෙනුවෙන් මේ තරම් කවි ලියවෙන ලෝකේ, ගීත ලියවෙන ලෝකේ පීතෘත්වයට ඇයි කවි ගීත ලියුනේ නැත්තේ? එහෙමත් නැත්නම් ඇයි කවි ගීත මෙච්චර අඩුවෙන් ලියුනේ කියලත් සමහරක් වෙලාවල් වලට අපිට හිතෙනවා. මොකද තාත්තා, එහෙමත් නැත්නම් අපි හැමෝගෙම ලෝකයේ වීරයා තමයි තාත්තා කියලා කියන්නේ. ජීවිතේ සමහර දේවල් තියෙනවා, අර මම කලින් කිව්වා වගේ ඒ චරිත ඇතුලේ තියෙන ආදරේ අපිට තේරුම් ගන්න කාලයක් ගත වෙනවා. ඒ සමහරක් වෙලාවල් වලට අපිට හිතෙනවා, ඇයි මෙයා මට මෙච්චර ආදරේ නැත්තේ? ඕනෑම වෙලාවක දරුවාට හිතෙන දෙයක් තමයි, ඇයි තාත්තගේ ආදරේ අපිට පෙන්වන්නේ නැත්තේ? අම්මා වගේ අපිට හැමතිස්සෙම තාත්තා ආදරේ කියලා කියන්නේ නැත්තේ අය කියලා. හැබැයි අපිට අමතක වෙච්ච දේ තමයි, සහ අපි වයසින් මුහුකුරා යනකොට අපිට තේරෙන දේ තමයි, තාත්තා කියලා කියන්නේ මුළු පවුලක් දරාගෙන ඉන්න මහ පවුරක් කියලා. ඉතින් තාත්තා කියන්නේ වචනයක් නෙවෙයි, තාත්තා කියන්නේ සප්ත මහා සාගරයකට, තාත්තා කියන්නේ අම්මා වගේම මම ප්‍රාර්ථනා කරන විදිහට මේ ලෝකේ බුදු වෙන්න ඕන තවත් කෙනෙක්. ඉතින් ඔබෙත් මගෙත් සියලු පියවරුන්ට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා හදපතුලෙන්ම ප්‍රාර්ථනා කරන ගමන් අදත් සුපුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ එන්ඩ්ලස් වීකෙන්ඩ් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පියවරුන්ගේ දවස අපිට වැදගත් වගේම තව වැදගත්කම් දෙකක් තියෙන දවසක් තමයි මේ ඉරිදා දවස කියලා කියන්නේ. ජුනි 21, එහෙමත් නැත්නම් මේ ඉරිදා දවස කියලා කියන්නේ තවත් වැදගත්කම් දෙකක් තියෙන දවසක්. ඒ තමයි ලෝක යෝග දිනයත් හොන්න අද දවසට තමයි යෙදිලා තියෙන්නේ. ලෝකයේ පුරා යෝග ව්‍යායාමයේ වැදගත්කම වගේම එහි මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේ ලෝක යෝග දිනය සමරනු ලබන්නේ. විතරකුත් නෙවෙයි, ලෝක සංගීත දිනයත් අද. ඒ කියන්නේ ජුනි 21 කියලා කියන්නේ එසේ මෙසේ දවසක් නෙවෙයි. ජුනි 21 කියලා කියන්නේ අපිට වැදගත්කම් තුනක් තියෙන දවසක්. ඉතින් විවිධ සංගීත සම්ප්‍රදායන් වගේම සංගීත ශිල්පීන් ශිල්පිනියන් අගය කිරීම සඳහා තමයි මේ දවස අද දවසට යෙදිලා තියෙන ලෝක සංගීත දිනය. එහෙමනම් ඉතින් මේ සුවිශේෂී වැදගත්කම් තුනත් හිතේ තියාගෙන මතක් කරගෙන තමයි අද දවසේදී Endless Weekend Sunday දවස පටන් ගන්න ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් ඔන්න කතා කරන්න පුළුවන් මේ පැත්තට. ඒ විතරක් නෙවෙයි, මේ පැත්තට මැසේජ් එවන්න පුළුවන්. මොකද අද ඔයාට ලස්සනම ලස්සන සින්දු දෙන්න ඔයාගේ ළඟට ඇවිල්ලා ඉන්න මම මනීෂා. එහෙමනම් ඉතින් කතා කරන්න පුළුවන් 0112 512 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් පුරුදු විදිහටම අපේ WhatsApp නම්බරයකට WhatsApp message එකක් 0718 893 893. දෙකට මහගෙන ඉන්න උදේ 8:11 දැන් වෙලාව. මම යන්න ලෑස්ති වෙන්නේ ලස්සනම ලස්සන සින්දුවකට. දෙකට මහගෙන ඉන්න, අහගෙන ඉන්න ගමන් අනිවාර්යෙන්ම මේ පැත්තට කතා කරන්න. ඔයා මෙහගෙන ඉන්නේ Supreme Radio Endless Weekend. මම මනීෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදෑසන 8:15. ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: වැඩි වැඩි වෙලා,
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත්ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුනේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
5: ඔය එන්නේ පණ්ඩිත නෝන.
6: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
5: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
7: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
5: හදමු හදමු.
7: මම මේ GI බොක්ස් බාඩ කරන්න ආවේ.
5: දෙන්නම් කොහොඳ වර්ගයේ.
7: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
8: මෙන්වා මෙති. දන්න තියෙන GI බොක්ස් බා.
9: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
10: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
11: එම මෙහෙම
12: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
10: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
13: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
10: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
14: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
7: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
15: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
15: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3
16: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: සුරන් හවන ගමන් තාලය
2: සුරඟබද
3: 89.1 89.3
1: Endless Weekend with Supreme Radio. වෙලාව මතක් කරන්නම් උදෑසනයි විනාඩි 29යි දැන් වෙලාව 5.
4: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600යි 18යි 22
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය නුත්‍රායිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0.718 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ.

උදේ 8යි විනාඩි 40යි දැන් වෙලාව. ලස්සෙ වෙන්නේ මේ පැත්තට කතා කරපු කැටයක් මතක් කරන්න. මුලින්ම මම යනවා කෑගල්ලට. කෑගල්ලෙන් නන්දන කතා කරා වයිෆ් පත්මය වගේම පුතා පවිත්‍ර, පවිත්‍රගේ වයිෆ්. ඒ විතරක් නෙවෙයි, චූටි දූ පැංචිවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යම සින්දුවක් දෙනවා නන්දන මේ විදිහටම අහගෙන ඉන්නේ. ඒත් එක්කම කොට්ටාවෙන් විශාක කතා කරා හස්බන්ඩ් අතුලේ වගේම පවුල හැමෝම එකතු කරගෙන අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මනීෂ ඉරිද දවස වුණාට අපි අද වැඩ කරන ගමන් හව සතට මහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. එතකම පානතුරේට යනවා. මතක් කරන්න බෑනේ පානතුර පුරවරය නේද? හරි, එහෙමනම් ඉතින් පානතුරෙන් කල්හරි කතා කරා ධම්මිකා, නිශාන්තේ වගේම ශාලිකා, වසන්ත, සුමනා, ලසන්ති, නරුවදා මේ කැටි ඔක්කොම එකතු කරගෙන අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එවගේම ගාල්ලටත් යන්න ඕනේ. මොකද ගාල්ලෙන් සාගරික කතා කරා පවුල හැමෝම, එතකම කඩේ හැමෝමත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් ඔයාව හැරිම ආදරෙන් අහගෙන ඉන්නවා. එතකම සාගරික මතක් කරා සියලුම පියවරුන්ට සුභම සුභ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මනීෂ කියලා ඔන්න සාගරික කියව. එහෙම රංගිත සාගරික කියපු විදිහටම මම මේ ප්‍රාර්ථනාවත් කරා. එමනම් ඉතින් නොයටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 10 510. එහෙමත් නැත්නම් අපි WhatsApp එකේ ඓපන් වෙලා තිනෝ. මේ පැත්තට WhatsApp message එකක් එවන්න ඔයාලට chance එක තියෙනවා 0718 893 893. මොකද කියන්නේ? උදේම ලස්සනම ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්නකොට හිතෙන්නේ නැද්ද මේ සින්දු අතරින් හින්දි සින්දුවක් ප්ලේ වුණොත්, හින්දි සින්දුවක් අහන්න තිබ්බොත් හොඳයි කියලා? හරියටම හරි හින්දි සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මතක් කරන්නේ මම වට පුළුවන් මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට මැසේජ් කරන්න. අනිවාර්යයෙන්ම කතා කරන්න මතක තියාගන්න. හරිද? මොකද අද තමයි ලස්සනම ලස්සන සින්දු වලට ඔයා ආදරයකට, ඔයාට ආස කරන හැම සින්දුවකටම ඔයා ආදරයකන, ඔයාට ආදරයකන කට්ටිය එකතු කරගන්න පුළුවන්කම ලැබෙන නිසා අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්න තු මතක තියාගෙන ඉන්න. වෙලාව මතක් කරගෙන මේ සින්දුව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේ 8:42 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න ගුදේ අටයි විනාඩි 45යි.
2: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
5: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
6: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
5: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with the welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: නුවර කලාවී අපි හැල තියෙනවනේ. නුවර කලාවී හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවියේ වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවී කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක උන් කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවී විශාලත්වය වඩා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවියේ වැව කියන්නේ. ජල දහරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
9: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
9: ඉගෙනන සර්.
0: 89.1 89.3 Supreme Radio.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 9:00 විනාඩි 1යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ්‍ය ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහර හිතනවාට වඩා දකින්නවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුවන කෙනකින් අහලා බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද ඒ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නේම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

උදේ 9යි විනාඩි 8යි දැන් වෙලාව. ඒ කියන්නේ ඔයයි මමයි මුණ ගැහෙන දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. කතා කරන්න පුළුවන් මේ පැයදිත් මේ පැත්තට 0112 510 510ට. එහෙමත් නැත්නම් පුරුදු විදිහටම අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් වුණත් ඔයාලට එවන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද හරි විශේෂ දවසක්නේ. මොකද අද අපි වැඩිපුරම කතා කරන්නේ අපේ තාත්තා ගැන. තාත්තා කියලා කියන්නේ වෙලාවකට අපිට හිතනවන එක දවසකට විතරක් සීමා වෙන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා තාත්තම්ම දෙන්නම. අපිට හිතන දෙයක් තමයි මොකටද ඇත්තටම මේ වගේ විශේෂ දවස් දෙකක් නම් කියලා තියෙන්නේ. ඔහොම හිතන වෙලාවල් තියෙනවනේ. හැබැයි නිකන් හිතන්නකෝ, මෙච්චර මේ කාර්ය බහුල වෙලා තියෙන ලෝකේ අපිට අපිවත් අමතක වෙලා මේ දුවන දිවිල්ලේදී අපිට ඇත්තටම තාත්තා අම්ම කියන අපේ ජීවිතයේ සුවිශේෂ පුද්ගලයන් දෙන්නව මතක් කරන්න විශේෂ දවසක් තියෙන එක මගේ හිතෙල්ල හැටියට, හැමත් නැත්තම් මට හිතෙන විදිහට මම නම් හිතන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද මේ අපි හැමෝටම අපිවත් අමතක වෙලා තමයි මේ රවුම දුවන්නේ. ඒ රවුම ඇතුළතදී සමහර විට අපිට අපිව අමතක වෙනවා. හැබැයි අපිට අපිව කොච්චර අමතක වුණත් අපිට ජීවේ දීපු අපිට මේ තරම් කෙලින් ඉන්න උගන්නපු ඒ දෙන්නව අපිට අමතක කරන්න බෑ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ මාස 12 කැලෙන්ඩරේ ඇතුලේ මේ දවස් දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. එහෙමනම් ඉතින් අපේ පියවරුන්ට, අපේ සියලුම පියවරුන්ට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා දෙවනි පැයේ මුලින්ම මතක් කරගෙනම ඔන එන්ඩ්‍රස් වීකෙන්ඩ් දෙවනි පැයත් මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කතා කරන්න පුළුවන් 0112 510 510ට. ඒත්කම ඔයා දන්න අපේ WhatsApp නම්බර් එක, ඒ පැත්තට WhatsApp message එකක් එවන්නත් ඔන්න ඔයාට චාන්ස් එක තියෙනවා. හැමනම් ඉතින් කතා කරන්න, කතා කරපු තව කට්ටියක් එකතු කරගෙන තමයි මම ලෑස්ති වෙන්නේ. මම යනවා නුගේගොඩට. නුගේගොඩින් කාංචනා කතා කරා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යම ලස්සන සින්දුවක් දෙනවා කාංචන අහගෙන ඉන්න ඔය විදිහටම. ඒත් එක්කම රමණි කතා කරා පොල්ගහවලින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අපිත් ඔයාව අහගෙන ඉන්නවා. මම හදිස්සියට ඉන්න තැන ලියාගෙන තියෙන විදිහට මට රමණි ඉන්නේ කොහෙද කියලා එක පාටම කියන්න අමතක වුණා. රේවරන් ඉතින් ඔන්න පොල්ගහවලින් ඔයාවත් එකතු කරගන්නවා රමණි. ඒත් එක්කම මං යනවා දම්පෙට. දම්පෙන් සුමනපාල මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. වැඩ කරන ගමම ඔන්න අපේ සෙට් එකම ඔයා වහගෙන ඉන්නවා කියලා කිව්වා. එහෙනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් මේකට ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඊළඟට අපි අහන්න ලෑස්ති වෙන්නේ රුවන් හෙට්ටිආරච්චිගේ උමාරියාගේ ලස්සනම ලස්සන සින්දුවක්. දෙකටම අහගෙන ඉන්න උදේ 9යි විනාඩි 11යි දැන් වෙලාව 5.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අඟු දෙ නවයයි විනාඩි 15යි.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ

0: සමුරුපලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
0: පන්සිරියාගේ හටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
0: with Aashi. 89.1 89.3 Supreme Radio.

0: Rain Radio
1: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්නඟු දෙන්න වැෑයි වෙනඩි තිස්සකයි.
2: දශක පහත් පුරා පිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරුණේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටීලස් නුවර පාල කිරිපත් ගොඩ.
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලා ලියම කියන්නේ?
3: නැහැ ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා. යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා මෙති දන්න කියන GI box bar.
7: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: The Welcome Show.
13: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
5: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
13: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
12: The Welcome Show.
14: Number 1 hit music station.
6: Supreme Radio.

Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. Supreme Radio. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සුරන් හවන ගවන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: endless weekend with supreme radio

උදේ 9:41 දැන් වෙලාව යන්න ලෑස්ති වෙන්නේ. කතා කරපු කටියක් මතක් කරන්න මම යනවා මුලින්ම බණ්ඩාරගම පැත්තට. බණ්ඩාරගමින් මට ලලනී කතා කරා එතන එකතු කරගන්න කියලා කිව්ව කුමාරී සමන්, එවැගේම වසන්ත ගාමිණී මේ කටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. මොකද මේ අද ඔන්න පුංචි පාටි එකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ අපි. හැබැයි ඔන්න සුප්‍රීම් රේඩියෝ අහගෙනම වැඩ ටික කරන ගමන් ඉන්නවා කියලා කිව්වා. ඒ නිසාම අනිවාර්යයෙන්ම අපි කටිය මතක් කරන්න කියලා තමයි ලලනී බණ්ඩාරගම මට කතා කරලා කිව්වේ. ලලනී හොන හරින වැඩේ නේද? හරියටකම කොට්ටාවට යනවා. කොට්ටාවෙන් සිරි කතා කර අපිටත් ලස්සන සින්දුවක් දෙන්න වීකෙන්ඩ් එක කියලා නෑ. අපි ගෙදර වැඩ ටික ඔන්න අතට අරන් තියෙන්නේ මේ වෙලාවේ. ආ ගෙදර වැඩ ටික කරන ගමන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි සිරි කිව්වේ. ඔන්න සිරි ආවත් මම එකතු කරගන්නවා. එතකම කෑගල්ලට යනවා ඔය ගමම්ම. කෑගල්ලෙන් වසන්ති කතා කරා, දම්මිකා, ගීනු, ඒ විතරක් නෙවෙයි පවුලේ හැමෝම එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඉරිත දවසේ අපිත් ඔයව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හරිම ආදරෙන් එකතු කරගන්න ගමන් WhatsApp එක පැත්තටත් යන්න අමතක කරන්න බෑ. මොකද ඒ පැත්තෙත් යාළුවෝ කට්ටිය මැසේජ් එවලා තිනු. ඉතින් ඒ නිසා ඒ පැත්තටත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. සාෂ් මැසේජ් එකක් එවලා තියෙනවා. ගුඩ් මෝර්නින් මනීෂ, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. අනිවාර්යයෙන්ම සාෂා මම එකතු කරගන්නවා ගැලේ හිනිඳුමින්. ඒ වගේම කෙඩිය සමර සිංහ මැසේජ් එකක් එවලා තිනවා සේරුවාවිලින්. සුප්‍රීම් රේඩියෝ මේ වෙලාවේ අහගෙන ඉන්න යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. එහෙමනම් ඉදිරි මේ කටිය කොමත් එක්ක පුන්සිරි සොයිසා මහත්මයා ගායනා කරන ලස්සනම ලස්සන සින්දුවක් අහන්නට තමයි ලෑස්ති වෙන්නේ. මේ සින්දුව අහනකොට මට මතක් වෙන තැනක් තියෙනවා. මම දන්නවා මට වගේම ඔයාටත් මතක් වෙන මේ වගේ තැනක් තියෙනවා කියලා. දෙකට පහගෙන ඉන්න. උදේ 9:43 දැන් වෙලාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අංගු දෙ 9:47 දැන් වෙලාව
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුමුමිලට ගත හැකි නවතම සුපිරි වෙළන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඔයන්නේ පඬිතු නෝන
4: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
3: හදමු
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
3: දෙන්නම් කො හොඳ වර්ගයේ
5: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
6: මෙන්වා බෙති දන්න තියෙන GI බොක්ස් බා
7: පෙරලිකාර සඳුදා
8: සතියේ දවස් 5 උදේ 10ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

89.1 89.3 Supreme Radio.

0: අලුත් පැයක් වෙලාවම දක් කරන්න අංගු 2:10 විනාඩි 2යි දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩි තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා
2: අම්මා තරමටම අපිට ආදරේ දෙන එකම කෙනා තාත්තා. මොන තරම් අමාරුකම් තිබ්බත් තාත්තා වැඩට නොගෙහින් හිටියේ නෑ. අත් රිදෙනකම්, කකුල් රිදෙනකම්, ඇඟපත රිදෙනකම්, මොලේ වෙහෙසලා තාත්තා අප වෙනුවෙන් කරපු කැපකිරීම අපිට තාත්තා කවදාවත් පෙන්නලා නෑ. තාත්තා කියන්නේ සාගරයක් තරම් ආදරේ බෙදෙන යෝධ ශක්තියක්. තාත්තා අපේ ජීවිතේ ලස්සන කරන්න මොනවාද නොකරන්නේ? අන්න ඒක තමයි ආදරේ. අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති ආදරේ.
1: අසීමාන්තිකව ප්‍රේමයෙන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා.

0: සුරන් හමන ගමන් තාලය
1: සුළඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉංගල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව කියන්නේ අපි දෙන්න මුණ ගැහෙනවා. තුන්වෙනි පැයට තමයි මේ විදිහට අපි ආවේ. කතා කරන්න පුළුවන් 0112 512 510 510ට, එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3ට. අද තියෙන විශේෂත්වය ගැන මම කලින් පැය දෙකේදීම මතක් කරානේ. තාත්තා, තාත්තා කියලා කියන්නේ අපි හැමෝගෙම ලෝකේ ඇත්තටම දුවෙක්ට විශේෂයෙන්ම තාත්තා කියලා කියන්නේ, විශේෂයෙන්ම තාත්තෙක්ට දුවෙක් කියලා කියන්නේ ඒක ඇත්තටම ලෝකයක් හා සමානයි. ඒ වගේම තමයි පුතා කියන්නේ. නමුත් අර කතාවක් තියෙනවනේ, පුතාල වැඩිපුර ආතරේ අම්මලට, දුවල වැඩිපුර ආතරේ තාත්තට කියලා. ඇත්තටම සමහරක් වෙලාවල් වලට මට හිතෙනවා තාත්තා කියලා කියන්නේ අපේ ජීවිත එක තැනක නතර කරන්න පුළුවන් හරි ආදරණීය චරිතයකට කියලා. නිකන් හිතන්න, විශේෂයෙන්ම දුවලට තාත්තා කෙනෙක් කොච්චරක් නම් වටිනවද. අපි ගොඩාක් වෙලාවල් වලට අපේ ජීවිතේ, විශේෂයෙන්ම කාන්තාවෝ කියලා කියන්නේ දරා ගැනීම වලට උපන් හපන් කියලානේ අපි නිකමටත් කියන්නේ නේද. ඇත්තටම කාන්තාවකට තාත්තා කියලා කියන්නේ මහා යෝධ ශක්තියක්, යෝධ සෙවණැල්ලක්. සමහරක් වෙලාවල් වලට කාන්තාවක් තුළින් අපි කියන්නේ එයානම් පිරිමියෙක් වගේ කාන්තාවක් කියලා, පුරුෂ ධෛර්යය තියෙන කෙනෙක් කියලා අපි කියන්නේ. ඒ හේතුව අපේ තාත්තා. මොකද ඒ ශක්තිය සමනින් අපිට කාන්තාවන්ට ලබලා දෙන්නේ, එහෙමත් නැත්නම් දෙන්නේ අපේ තාත්තා. ඉතින් තාත්තා කියලා කියන්නේ විශේෂයෙන්ම ගෑනු ළමයින්ට ඒ හැමෝගෙම ලෝක වීරයා. එහෙමනම් ඉතින් තාත්තා ගැන කතන්දර ගොඩාක් තියෙනවා. මගේ හිතේ තියෙන ආදරේ වගේම මම දන්නවා තාත්තා කියන චරිතයට ඔයාගේ හිතෙත් අප්‍රමාණ සෙනෙහසක් තියෙනවා කියලා. එහෙමනම් ඔයාගේ තාත්තා ගැන අද වැඩිපුර චුට්ටක් හිතමු. අපි තාත්තා ගැන හිතනවා, හැබැයි අද අපි තාත්තා ගැන වැඩිපුර චුට්ටක් හිතමු. හරි, ඉතින් කතා කරන්න පුළුවන් ඔයාට මම මතක් කරන්න අපේ හොට්ලයින් එකේ, වගේම මේ පැත්තට WhatsApp message එවන්නත් පුළුවන් 0718 89 3 89 3ට. එහෙම නම් ඒ විදිහට කතා කරපු කට්ටියක් ඉන්නවා. මම යනවා මුලින්ම කළුතරට. කළුතරේ නාමලී කතා කරා, තාත්තා කියන්නේම මේ මුළු ලෝකෙම තමයි මනීෂ කියලා. ඔන්න නාමලී මට කිව්වා අනිවාර්යයෙන්ම තාත්තා කියන්නේ මුළු ලෝකයක් නාමලී. එතකම මහරගමින් ජගත් කතා කරා, කම්මනී එවගේම දුලීව එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වා. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. යුහස්නී කතා කරා, මොරටුවෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, නුරාන් නිෂාරවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකම ගාලට යනවා. ගාලෙන් වත්සලා කතා කර අපිත් සතරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මතක ඇතුව කියලා තමයි ඔන්න මේ වත්සලා ගාලෙන් කිව්වේ. අනිවාර්යයෙන්ම මතක් කළම ලස්සන සින්දුවක් ක්ලාසික් කළා තියෙනවා. එහෙම අමතක වෙනවද මට? මතක් වෙනවා, මතක් වෙනවා. හදිස්සියට දඩි බිඩියට චුට්ටක් අමතක වෙනවා. ඒව එහෙම තමයි ඉතින් නේද? හරි, මේ ඔයාලට පුළුවන් දැන් කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවනම්, කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් කියන්නේ මේ වෙලාවේ වැඩ වැඩි මනීෂා, මේ වෙලාවේ නම් මට ඔයාලට කෝල් එකක් ගන්න බෑ. හැබැයි ඉතින් ඔයාව චුට්ටක් බලන්න තිබ්බොත් පොඩි වෙලාවකට බලලා යන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔයාට පුළුවන් මගේ TikTok live එකට යන්න පුළුවන්. Supreme Radio TikTok page එක පැත්තට ගිහිල්ලා බලන්න, මම live එකක් ඇවිල්ලා ඉන්නවා. දැම්මාවේ නෑ, හරිද? තව චූටිම චූටි වෙලාවකින් තමයි ඔයාට පුළුවන් මගේ TikTok live එකට ඒ විදිහට join වෙන්න. එහෙමනම් ඉතින් දිගටම අහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. එහෙමනම් අපි TikTok live එකේදී හම්බවමු. වෙලාවත් මතක් කරන්න. උදේ 10යි විනාඩි 13යි දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 17යි දැන් වෙලාවපා.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල.
3: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ යුතුයක මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
5: පන්සිරියාගේ හටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with Ashi.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: නුවර කලාවිය අපි අහලා තියෙනවනේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක උන් කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල දහරිතාවය අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: 89.1 89.3
11: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. එන්එල්බී කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

Nova Ituna, Supreme Radio.

0: වෙලාව මතක් කරන්න ගොතේ 10යි විනාඩි 32යි දැන් වෙනවා.
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 077 600යි 18යි 22
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය දුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටි
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
0: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
0: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

උදේ 10 විනාඩි 38 දැන් වෙලාව. මම කිව්වනේ මේ පැයේ මුලදිම මම TikTok live එකක් එනවා කියලා. ඔන්න මම TikTok live එකක් අපේ Supreme Radio TikTok page එක පැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා join වෙන්න. ඉතින් මේ වෙලාවේ මගේ live එකේ ඉන්නේ යාළුවෝ කට්ටිය ඉක්මනින්ම එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරින් ඉන්නවා. ඒත් එක්කම සාෂ්, ප්‍රදීප්, සුභාසය වගේම මදුෂ, දිනේෂය වගේම බුද්ධික, කෞෂි, හන්සන එවගේම අපේරා මියුසික්, අමිල, දුලා, හරින් එවගේම ශලින්, හෙෂාන්, චතු, මහේෂි, ටිටි බෝය, අහිංසකාවේ අහිංසකාවිට නම් චූට්ටක් සනීප නැතුව ඉන්නේ. මම ප්‍රාර්ථනා කරනවා ඇයට ඉක්මනින්ම ඔන්න අසුව වෙන්න කියලා. එවගේම කලණි කෞශල්‍යා ඉන්නවා ගොඩ කාලෙකට පස්සේ කලණි මාව බලන්න ඇවිල්ලා. ඒත් එක්කම මෙවන් ඉන්නවා වී ට්‍රැවලස් ඉන්නවා, හසිත ඉන්නවා, බැකෝ මල්ලිත් ඔන්න අපේ ලයිව් එකේ ඉන්නවා. ඒත් එක්කම ප්‍රසන්න ඉන්නවා. ඔන්න ප්‍රසන්නවත් එකතු කරගන්නවා. හිමා ඉන්නවා. මේ කැටිය කොම මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම බණ්ඩාර වෙලට යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් මට කෙනෙක් කතා කරා. ගොඩ කාලෙකට පස්සේ තමයි මෙයාමට කතා කරේ, මැනිකේ. ඉතින් මැනිකේ මට කතා කරලා කිව්වා හස්බන්ඩ් දයාරත්න, දුව සජිනී, ඒත් එක්කම විශ්වස, ශ්‍රියානි, සන්ධ්‍යා, රේනු, රන්දික පුතා මේ කැටිය කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. එහෙමනම් ඉතින් සින්දුව දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මතක් කරනවා ඔයාටත් පුළුවන් මේ පැයේදිත් මේ පැත්තට කතා කරන්න 0112 510 10 10. එහෙමත් නැත්නම් අපේ වට්ස්ඇප් එක අත උදේ ඉඳන්ම ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න chance එක තියෙනවා. ඔය දෙකෙන් එකක්වත් බැරි නම් හරිද? ඔයාට පුළුවන් මගේ TikTok live එක පැත්තට එන්න. එහෙමනම් ඉතින් වට්ස්ඇප් එකට මැසේජ් එකක් එවන්න 0718 89 83 83. දෙකට මහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. වෙලාවත් මතක් කරන්න උදේ 10 විනාඩි 46 දැන් වෙලාව 5.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අංගු 2:44 දැන් වෙලාව.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුණේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
5: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
6: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
10: The welcome show.
1: අනුග්‍රහය.
12: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා
2: තාත්තා හැමදාම කරේ අපිව ලස්සන කරපු එක නැතුව තාත්තා හම්බ කරපු සල්ලි වලින් තාත්තර දේවල් කරගන්න ඕනි කියලා කවදාවත් හිතුවේ නැහැ. ගෙයක් වුණත් හැදුවේ අපේ පහසුව වෙනුවෙන්. අපිට ලොකු ගණන් වල ඇඳුම් අරන් දෙද්දී තියෙන අඩුම ගානේ ඇඳුම තමයි තාත්තා බැලුවේ. තාත්තගේ සපත්තුව කොච්චර ගෙවුණත් තාත්තා අපේ සපත්තුවේ පොඩි පළුද්දක් ඇති වුණත් ඉක්මනට අලුත් එකක් අරන් දුන්නා. තාත්තා කියන්නේ ඒ තරම් හයියක්. පේන්නේ නැති වුණත් ලෝකයක් තරම් ආදරයක් දෙන්න තාත්ත කෙනෙක්ට විතරමයි පුළුවන්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

0: සුරන් හවන ගවන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ඩල සුවිකෑන් නොබිත් සුප්‍රීම් රඩියෝ

11 විනාඩි 8යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් ඔන්න තවත් ජයග්‍රාහි අලුත්ම අලුත් පැයකින් තමයි ඔයයි මමයි මේ විදිහ ආදරෙන් මුණ ගැහෙන්නේ. ඉතින් ඒ විදිහට ආදරෙන් මුණ ගැහෙනකොට ටික්ටොක් එක පැත්තේ ඉන්න මගේ යාළුවන් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද මේ පැත්තේ සිද්ධ වෙන්නේ මොනවද? මේ හැම දෙයක්ම බලා කියාගෙන තමයි ඒ කට්ටිය ඉන්නේ. එහෙමනම් ඉතින් එකතු කරගන්නවා ශැගී, ඒ වගේම හිරෝ, සිසිර, පූර්ණි, සෙනාලි, ඒ වගේම සාගර. එතකම අපේ එන්කේ ඉන්නවා, නිෂාය ඉන්නවා, මුතු පබලු ඉන්නවා. බලන්නකෝ නමේ ලස්සන නේද? මුතු පබලු හරිම ලස්සන නමක්. ඔන්න ඉතින් මුතු පබලු ඔයාවත් මම හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම ඩිලා ඉන්නවා, සවිඳු ඉන්නවා, කරුණාරත්න, කුවෙත්වලින් අපිව බලාගෙන ඉන්නවා, ඒ වගේම වර්ණ, නිසල් ගමගේ නිලු රෝස්, ඒ වගේම අසංක සිල්වා, වසන්ත, හිරුවා, එතකම සිතෝ අපේ වැද මහත්තයත් ඉන්නවා, නුරාදා, එතකොට චමිත් මේ කට්ටියවත් එකතු කරගෙන මැණිකෙත් ඉන්නවා. ඔන්න ඔන්න මැණික ඔයාවත් මම ආදරෙන් එකතු කරගන්නවා. එත් එක්කම මේ වෙලාවේ වැඩ කරන අතරතුරේදී වුණත් මම අහගෙන ඉන්න මේ වෙලාවේ මාත් එක්ක TikTok live එක එකතු වෙලා ඉන්නේ අලු කට්ටිය හැමෝම හරි ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එක පැත්තට යන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද ඒ පැත්තෙත් මම දැක් කා මෙසේජ් අපේ යාළුවේ වෙලා තියෙන චුට්ටක් ඉන්න මම මේ පැත්තට යනකම්. හරි, සුබ දවසක් වේවා. මම වැලිගල්ලෙන් සුජානි මහත්තයා, නිමල්, ඒ වගේම පුතා රුසිඳු, දුව රශ්මි, ඒ වගේම මාජි ෆාතිමාවයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා අහගෙන ඉන්න ඔය විදිහටම. ඒත් එක්කම එකතු කරගන්නවා බණ්ඩාරගම මදෝෂ ෆැෂන් ෂූ එකේ අපි ඔයාලව අහගෙන ඉන්නවා කසු නයි, රේෂක්කා, සංචු අක්කා, කල්‍යාණි නැන්දා, මනුෂි නංගී, චතු නංගී, ලක්මාලි නැන්දා, ඒ වගේම රමණි නැන්දා, මයුරියේ උෂානේ, එතකොට වසන්තරාඩි, මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. හැමනම් ඉතින් මේ කටි ඔක්කොමත් එකතු කරගෙන මිල්ටන් මල්වරච් මහත්මයාගේ ලස්සනම ලස්සන සිද්ධෝකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න, මැසේජ් කරලා TikTok live එකට join වෙන්න. කොහොමද කතා කරන්න කියලා දැන් හිතෙන්න පුළුවන්. කතා කරන්නේ මනීෂා කටින්ඩි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව්, ඉතින් මම ඒක දන්නවා. මම කියන්නේ ඔයාලට මේ පැත්තට කෝල් එකක් ගන්න පුළුවන් 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකට. ඒත් එක්කම ඔයාට පුළුවන් WhatsApp එක පැත්තට අපි අර කිව්වා වගේම WhatsApp message එකක් එවන්න. මම මතක් කරන්නම් නම්බර් එක 0718 893 893 ඔයාට WhatsApp message එකක් එවන්න පුළුවන්. ඒත් එක්කම යන්න TikTok live එක පැත්තට. ඒ ගියොත් එහෙම ඔයාට පේනවා මම TikTok live එකක් ඇවිල්ලා තියෙනවා. ඕකේ, එහෙනම් ඉතින් ඒ වැඩ ටිකත් ඒ විදිහට මතක් කරගෙන ලස්සන සින්දුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. දෙකට පහකින් ඉන්න 11 වෙනාඩි 11යි තැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:19 ආයේ දැන් වෙලාව. ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි පැඩි
2: වෙලා අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: දශක පහක් පුරා පිත්තල බහඩ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ටේලර්ස් සරණේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
5: එන්

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
6: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
4: නෑ නෑ, මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසුනවියයි 1 Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ යන්න. වගේ රටේ.

0: වෙලාව මතක් කරන්න නම් 11 විනාඩි 36 දැන් වෙලාව පා.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22 ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
1: Travel with Supreme
0: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: 89.1 89.3
1: Supreme Radio

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමෝ.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සුරන් හමන ගමන් තාලය
1: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:44 දැන් වෙලාව.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata The Welcome Show.
1: Anugrahaya.
7: Wartha apita wartha kabana koti yate NLB tanade tahane lutrayen rupiyal koti 13.97 ikma u dewanta supiritya galaba dimin prathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
8: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: සුරන් හවන ගමන් තාලය
11: සුරඟ ඔබද
0: 89.1 89.3
10: Endless Weekend with Supreme Radio.

ඕකේ 11 විනාඩි 47යි දැන් වෙලාව. හැමනම් ඉතින් TikTok live එක පැත්තට ඉක්මනින්ම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් බිසුල ඉන්නවා. ඔන්න බිසුල ඔයා උඹම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම නන්දන විදාන ඉන්නවා. එවත් එකතු කරගන්නවා සහන්. ඒ වගේම ශාරක, ඉෂාර, වික්‍රමසිංහ, කුමාරි, ඒ වගේම කේෂාන්, දිලීප්, එතකොට සසි, රොඩ්නි, සනත්, තරුණ ඉන්නවා සඳ ලංකාවෙන්. තාතවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එත් එක්කම සංජීව ඉන්නවා, සෝලු ඉන්නවා, බේබියන් මී ඉන්නවා, එත්ත කොච්ච විහාරා, සඳුර ඉන්නවා, ෂාන් පෙරේරා ඉන්නවා, ගයිය ඉන්නවා, සිතුවා, අහිංසාය වගේම සුරේන්, අසේල, සචේන, වසන්ත මේ කැටි ඔක්කෝම ඉන්නවා මේ වෙලාවේ මගේ ලයිව් එකේ. එත් එක්කම කතා කරපු කට්ටියකුත් ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ කට්ටියව එකතු කරගන්න ඕනේ. මම යනවා බොරලස් ගමුවට. බොරලස් ගමුවෙන් තිලක් මට කතා කරා. අතුල ඒ වගේම චිත්‍රක්කා, කරුණක්කා, රසල් ඒ වගේම කරුණාරත්නක්කා, පත්මිනි නංගි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එත් එක්කම නිලන්ති කතා කරා. ගිනිකත් හේනෙන්දුව චතුමිවත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියනකොට කැස් බෑවෙන් මට කතා කරා. සමන්ත, සමන්ත මට කතා කරලා කිව්ව මල්ලි සමන්නේ වගේ මුදුවල දෙන්න වාසනායි පවනිවයි අපේ රණවිරුවෝ හැම කෙනාවම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. හිවනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මඩපතේ ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා. අයිබෝ වේවා තඹරා, නිශානි, චේතනා වගේම තේජවරු, පුංචි පුතා, භාග්‍ය, අවිෂ්කත් එක්ක සේරුආවිල කෙඩියේ සමරසිංහවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. හැමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මේ පැයෙන් සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් මේ පැයෙන් සමුගත්තට ඊළඟ පැය ආවේ නැති වුණාට ආයෙත් හරියටම දවල් එක වෙද්දි මම එන ඔයාව හොයාගෙන. ඒ නිසා දිගටම ඔය විදිහට මසුන වෙයි 89.3 සුප්‍රීම් රේඩියෝ එන්ඩ්ලස් වීකෙන්ඩ් අහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන සනුක වික්‍රමසිංහගේ ලස්සන සින්දුවකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 11:49 දැන් වෙලාව. මම මනීෂා.

0: දැන් වෙලාව දහවල් දොළහයි. අසුනවය එකෙන් අසුනවය තුනෙන් ඔයා මේ හගෙනඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනඩිතහනය ලොතුරයියේ රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහරු හිතනවට වඩා දකිනවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුවන කෙනෙක්ගෙන් අහලා බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද ඒ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නේම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේම වියදුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: වැඩි
2: වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අවසාන ප්‍රශ්නය ආශා, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
7: the welcome show
6: anugrahaya
8: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathi sangwardhaneeta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tana nidahane biladigena obat koti patiye kuwanna
9: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඳ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එව මෙහෙව
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
8: සුවඳ දැනි දැනි දැනෙනවා
9: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
10: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් ලක්ම දෙන කොටු දෙකට 1000

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්. දින දින තකින් තක් දින තකින් තක් දින තකින් තක් දින තකින් තක් දින තකින් තක් දින තකින්.

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0.78 800 18 22 3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවානේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවියේ වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක උන් කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවියේ විශාලත්වය වඩා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවියේ වැව කියන්නේ. ජල දහරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
3: Endless Weekend with Supreme Radio.

0: අයිබෝවන් සුබ දහමලක්. දැන්වලා උමුදක් කරන්න අන්දවල් එක ඒ දැන්වලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂස්නේහය තාත්තා
2: අම්ම තරමටම අපිට ආදරේ දෙන එකම කෙනා තාත්තා. මොන තරම් අමාරුකම් තිබ්බත් තාත්තා වැඩට නොගෙන් හිටියේ නෑ. අත් රිදෙනකම්, කකුල් රිදෙනකම්, ඇඟපත රිදෙනකම්, මොලේ වෙහෙසලා තාත්තා අප වෙනුවෙන් කරපු කැපකිරීම අපිට තාත්තා කවදාවත් පෙන්නලා නෑ. තාත්තා කියන්නේ සාගරයක් තරම් ආදරේ බෙදෙන යෝධ ශක්තියක්. තාත්තා අපේ ජීවිතේ ලස්සන කරන්න මොනවාද නොකරන්නේ? අන්න ඒක තමයි ආදරේ. අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති ආදරේ.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ ද

0: සුරන් හමන ගමන්තාලය
1: සුරඟබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ.

අයිබෝවන් සුබ දහවලක්. දවල් එකයි විනාටි හයයි දැන් වෙලාව. ඔනිතින් මම කිව්වනේ දවල් යත්තිම කියන්නේ උදේ යත්තිම මම කිව්වා තවල් එක වෙද්දි මම එන ඔයාව හොයාගෙන මේ පැත්තට ආයමත් වතාවක්. ඉතින් ඒ නිසා දිගටම 89.1 89.3 ඔය විදිහටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේ මම මතක් කළා තමයි ගියේ. ඔන්න ඉතින් ඒ කියපු විදිහටම ඒ දුන්න පුරුන්දු කඩ කරන්නේ නැතුව ඒ විදිහටම මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සනම ලස්සන පියගුණ ගීත ටිකක් මේ පැත්තේ හරිම අපූර්වට ඇහෙනවා. ඉතින් හොයටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙම නැත්නම් ඉතින් පුරුදු අපේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. ඒ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න තවට chance එක තියෙනවා 0718 89.3 89.3. හරි, එහෙමනම් ඉතින් දවල් දවසේ දවල් වරුවේ වැඩේ පටන් ගන්න තමයි ලාස්ට් වෙන්නේ. කතා කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන් නේද? දැන් තාමත් කතා කරේ නැත්නම් උදේ ඉඳන්ම කල්පනා කර කර නම් හිටියේ මනීෂට කෝල් එකක් දෙන්න ඕනේ. මනීෂට කෝල් කරලා ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියන්න ඕනේ කියලා එහෙම කල්පනා කර කර ඉඳලා දන්නේම නැතෝ ගෙදර තියෙන වැඩ ටිකත් එක්ක උදේවරු ගත වෙලා ගියා නම් ඔන්න ඔයාට දැන් chance එක තියෙනවා මේ පැත්තට කතා කරලා ඔයා ආදරය කරන ඔයාට ආදරය කරන කට්ටිය හැමෝම එකතු කරගන්න. ඉතින් මෙහෙම එකතු කරගන්නකොට මතක තියාගන්න ඕනේ අඩුවප්පාඩුවක් තියන්න නැතෝ එකතු කරගන්න ඕනේ. මොකද මේ අඩුවප්පාඩුවක් තියාගත්තොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. එනිසා මේ අඩුවක් පාඩුවක් නොවෙන්න ඔයා ආදරය කරන ඔයා ආදරය කරන කට්ටිය හැමෝම එක්කෙනාගෙන් එක්කෙනාට මතක් කර කර ඔන්නාට පුළුවන් මේ පැත්තට කතා කළා මට කියන්න. එහෙමනම් ඉතින් කතා කරන්න කියන දේ ආයමත් සැරයක් මතක් කරගෙන ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්. වෙලාවත් මතක් කරන්නම් දවල් එකයි විනාඩි 8යි දැන් වෙලාව 5.

0: ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සුරන් හමන ගමන් තාලය,
3: සුළඟ ඔබද
4: අසු නවයයි එකෙන්, අසු නවයයි තුනෙන්.
0: ඉංගල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නන් දවල් එකයි විනාඩි 16යි.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The Welcome Show.
9: අනුග්‍රහය
10: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: සුලන් හවන ගවන් තාලය
1: සුලඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ඩල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ

දවල් එකයි විනාඩි 29යි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්න මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්න ඔය කට්ටිය එකතු කරගන්න. මුලින්ම කහතොඩුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. කහතොඩුවෙන් මේ වෙලාවේ සතරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි ශාන්ත කිව්වේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මනීෂා. ඉතින් ඔන්න ඔයා ඉන්න නිසාම මේ පැත්තට කෝල් එකක් ගත්ත කියලා තමයි ශාන්ත කිව්වේ. අනිවාර්යයෙන්ම මම ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ශාන්ත ඊළඟ සින්දුවට. ඒත් එක්කම පිළියන්දලින් ප්‍රියන්ත මට කතා කරා වයිෆ් ශාලිත ශාලිකා ඒ වගේ බෝදුවල දෙන්න රන්දුනි සිතානවත් එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම පැපිලියානට යනවා. පැපිලියානෙන් කල්හාර කතා කරා. යාළුවෝ සෙට් එකත් එක්ක මේ වෙලාවේ ගෙදෙට්ටම වෙලා ඉන්නවා. මොකද චුට්ටක් වැහි පොද ගහනවා වගේ ගතයක් තියෙනවා අක්කේ. ඉතින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න සුප්‍රීම් රේඩියෝ අහම්බෙන් හම්බුණා. අපි දැන් දිගටම අහගෙන තමයි ඉන්නේ කියලා ඔන්න කල්හාර කිව්වා පැපිලියානෙන්. එහෙමනම් ඉතින් කල්හාරයි කල්හාරගේ යාළුවෝ කට්ටියයි ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස් වෙන. ඊට කලින් සෙරුවාවලින් කෙරිය සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. පවුල හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හකරින් යාළුවෝ කට්ටිය හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා. එහෙමනම් ඉතින් මේ කට්ටියත් එක්ක තමයි ඊළඟ සින්දුවට යන්න ලෑස්ති වෙන. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න නේද? හවස 4 වෙනකන් chance එක තියෙනවා මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට message කරන්න. මොකද හවස 4 වෙනකම් මම ඉන්නවා ඔයාගේ ළඟින්ම. එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම කතා කරන්න කියන දේත් මතක් කරගෙන චාමර වීරසිංහගේ ලස්සන සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන. දවල් එකයි විනාඩි 31යි දැන් වෙලාව.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600.22
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
4: සුවඳ දැනි
5: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියෙකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
7: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
6: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
0: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
8: මගේ රට.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධනකාරයන්ශයේ පණිවිඩයකි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නන් දවල් එකයි විනාඩි 46යි දැන් වෙලාව පා
2: දශක පහක් පුරා පිත්තල බහඩ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
5: එව මෙහෙව
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
10: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
8: The Welcome Show
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeyata
8: The Welcome Show
1: anugrahaya
12: enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: සුරන් හවන ගමන් තාලය
3: සුලඟ ඔබද
4: අසුනවයන් එකෙන් අසුනවයන් තුනෙන්
2: endless weekend with supreme radio.

දවල් එකයි විනාටි 40යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් කඩවත පැත්තට චුට්ටක් යන්න ඕනේ. මොකද ඒ පැත්තෙන් පහන් මට කතා කරා ලස්සන සින්දුවකට සිතූණන්ගි වතන්නේ වාරෙම් එකතු කරගන්න කියලා තමයි පහන් කිව්වේ. ඉතින් මේ වෙලාවෙ නම් ඔන්න ගෙදරට වෙලා ඉන්නවා කියලා කිව්වා. අනිවාර්යෙන්ම අක්කේ සිතූණන්ගිව මතක් කළම එකතු කරගන්න කියලා කිව්වා පහන්. ඔන්න පහන් කියපු විදිහටම මම සිතූ එකතු කරගත්තා. ඒ වගේම මොරටුවට යනවා. මොරටුවෙන් විශාක කතා කරා හස්බන්ඩ්. ඒ වගේම දුව පුතා මේකට ඔක්කොම එකතු කරගන්න ගමන් මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කට්ටිය හැමෝම මත අතරින් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකම මහරගමටත් යන්න ඕනේ. මොකද ඒ පැත්තෙත් අද සද්දටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ලක්ෂාන් ඒ විදිහට කියනකොට එකතු කරගන්න කියලා කිව්වා. නවෝදය වගේම පුෂ්පා, විහඟ, ප්‍රදීපා මේකට ඔක්කොම හරිම ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න මනිෂා කියලා තමයි කිව්වේ. එතකම මහනුවරටත් යනවා. පොඩ්ඩක් වහිනවා කියෝ. හැබැයි ඉතින් ඔයාව පුළුවන් පුළුවන් හැම වෙලාවට මහනුවා කියලා තමයි ගංග කිව්වේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මනිෂ අපි තව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා ඔන්න ගංග ඒ විදිහට මහනුවර පැත්තෙන් කිව්වා. එහෙමනම් ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. තාමත් කතා කරේ නැත්නම් තාම හිත හිතනම් ඉන්නේ. අයියෝ ඔච්චරට හිතන්න දෙයක් නෑ. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. කෝල් එක ගත්තට පස්සේ මම මේ පැත්තෙන් ආස කරනවා. එතකොට ඉතින් ඔයාට ඔයා ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කට්ටිය ඔක්කොගෙම නම් ටික කියන්න විතරයි ඔයාට තියෙන්නේ. හරිම ලේසි වැඩක්නේ තියෙන්නේ නේද? සමහරු කියනවා කතා කරන්න ලැජ්ජයි කියලා. තවත් සමහරු කියනවා කතා කරාට පස්සේ අනේ මට බය හිතුන එකපාරටම කතා කරන්න ඔයා කොහොම කතා කරයි දන්නේ නැහැ කියලා. ඔන්න ඒ විදිහට කට්ටිය එක එක දේවල් කියනවා. දැන් මම කොහොමද කතා කරන්නේ කියලා බලන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා අනිවාර්යයෙන්ම, හරිද, අනිවාර්යයෙන්ම මේ පැත්තට කෝල් එකක් ගන්න ඕනේ. එතකොට මම අයිබෝවන් සුබදාම ලක්ෂප්‍රභ රේඩියෝ කියන්න කියලා තමයි ඔයාට කියන්නේ. එතකොට ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන දේවල් ටික කියන්න. හිතේ තියෙන දේවල් ටික කියලා කියන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕන කට්ටිය ගැන කියන්න කියලා තමයි මම මේ කිව්වේ. හරිද? හරි. එහෙමනම් ඉතින් ලස්සන සින්දුව ක්ලාස් එකල තියෙන එකේ මට හිතෙනවා සින්දුව ඇහුවොත් හොඳයි කියලා. මොකද කියන්නේ? හරි, කසුන් කල්හාරගේ සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්න. වෙලාවත් මතක් කරගෙනම එහෙනම් අපි යමු. දෙකට මහගෙන ඉන්නදවල් එකයි විනාඩි 51 දැන් වෙලාවා.

0: සුබදහමනක් අලුත් පැයක් වෙලාව මතක් කරන්න අන්දවල් දෙකයි දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා
2: තාත්තා හැමදාම කරේ අපිව ලස්සන කරපු එක. නැතුව තාත්තා හම්බ කරපු සල්ලි වලින් තාත්තර දේවල් කරගන්න ඕනි කියලා කවදාවත් හිතුවේ නැහැ. ගෙයක් වුණත් හැදුවේ අපේ පහසු වෙනුවෙන්. අපිට ලොකු ගණන් වල ඇඳුම් අරන් දෙද්දී තියෙන අඩුම ගානේ ඇඳුම තමයි තාත්තා බැලුවේ. තාත්තගේ සපත්තුව කොච්චර ගෙවුණත් තාත්ත අපේ සපත්තුවේ පොඩි පළුත්තක් ඇති වුණත් ඉක්මනට අලුත් එකක් අරන් දුන්නා. තාත්තා කියන්නේ ඒ තරම් හයියක්. පේන්නේ නැති වුණත් ලෝකයක් තරම් ආදරයක් දෙන්න තාත්ත කෙනෙක්ට විතරමයි පුළුවන්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

දවල් දෙකයි විනාඩි 7යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් ඔන්න තවත් අලුත් පැයකින් තමයි ඔයයි මමයි මේ විදිහට මුණ ගැහෙන්නේ. මේක හරි විශේෂ පැයක්. මේ පැය දෙක හරිද? මේ පැය දෙක හරි විශේෂ පැය දෙකක්. මොකද හින්දි සිංදු වලට ආදරය කරන. හරිද? ඒ හැමෝටම ඔන්න පැය දෙකක් තියෙනවා හින්දි සිංදු එක දිගට එක පෙළට අහන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඉතින් ඔය ආදරය කරන හින්දි සිංදුවක් තියෙනවා නම් ඒ සිංදුවට ඔය ආදරය කරන කච්චේ එකතු කරගෙන ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 83 89 3. මේ පැය දෙකම හින්දි සිංදු විතරමයි ඔයාට අහන්න ලැබෙන්නේ. බලන්න එක කොච්චර නම් හොඳයිද කියලා නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ ඔයාට හින්දි සිංදු එක දිගට එක පෙළට අහන්න චාන්ස් එක තියෙනවා. ඉතින් මේ චාන්ස් එක තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පැත්ත විතරමයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැය දෙක මිස් කරගන්නේ නැතුව අහගෙන ඉන්න කියන දේ මතක් කරනවා. අහගෙන ඉන්න අතරතුරේදී ඔයාට පුළුවන් අපිට කෝල් එකක් ගන්න, ඒ වගේම මැසේජ් එකක් එවන්න. ඒ විතරක් නෙවෙයි, මම තව ටික වෙලාවකින් ලයිව් එකක් එනවා සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තේ. මේ ලයිව් එකට ජොයින් වෙලාත් හින්දි සින්දු අහන්න ඔයාට චාන්ස් එක තියෙනවා. හැමනම් ඉතින් හැමදේම මතක් කරගෙන එකින් එක මේ යන ගමනේදී තවත් එකතු කරගන්න කෙනෙක් ඉන්නවා පානදුරේට. පානදුරෙන් ජීවනී උදේ ඉඳම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. පාළුවෙන් ඉන්නකොට සුප්‍රීම් රේඩියෝ තමයි ළඟින් ඉන්න හොඳම යාළුවා නේද ජීවනී? හරි, එහෙමනම් ඉතින් ජීවනීවත් ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන හින්දි සින්දුවකින් මේ පැය දෙක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිටම අහගෙන ඉන්න. දවල් 2:08 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අන්දවල් දෙකයි විනාඩි 18 ආයේ දැන් වෙලාවා. ඔබේ පරාජයන් ඔබේ ජයග්‍රහණවලට හේතුවක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22
6: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
6: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
6: The Welcome Show.
1: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.
13: මගේ හඬ, මගේ රට.

89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්නන් දවල් දෙකයි විනාඩි 30යි දැන් වෙලාව.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුක මොකක්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් අයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: නුවර කලාවී අපි හල තියෙනවනේ. නුවර කලාවී හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවියේ වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවී කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවී විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවියේ වැව කියන්නේ. ජල දහරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show 89.1
0: 89.3 Supreme Radio

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 2:45 දැන් වෙලාව 5.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දු එම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ Yeah.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසුන් නවයයි එකෙන් අසුන් නවයයි තුනෙන්
0: එන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ දවල් දෙකයි විනාඩි පනස් දෙකයි දැන් වෙලා වවා. එහෙමනම් ඉතින් මේ පැත්තේ TikTok live එක යන ගමන් තියෙන්නේ පැතින කට්ටිය එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අංජුරි ඉන්නවා, ඒත් එක්කම අපේ සාශ්‍ය, එතකොට අපේ දේශාන් මේ කට්ටිය ඔක්කොමත් ඉන්නවා. කුවෙට් වලින් නිමාෂ රත්නායක ඔන්න ඔෆිස් එකේ සෙට් එකවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ලයිව් එකේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට සුදේෂ් ඉන්නවා, අපේ රොමේෂ් ඉන්නවා, නුවන් එවගේම දිනු චතුරංග, බිග් බොස්, එතකොට සනු, ඒත් එක්කම තව කවුද ඉන්නේ? මේ වෙලාවේ බිග් බොස් ඉන්නවා. ඉතින් ඔය කට්ටිය තමයි ඉන්නේ. මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ගමන් වට්ස්ඇප් එක පැත්තට ආරචි ඉන්නවා. හයි රචි, කොහොමද? ඒ කට්ටිය එකතු කරගෙන වට්ස්ඇප් එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. පැත්තෙන් කවුද එකතු වෙන්නේ කියලා බලන්න. මාවත් සින්දුවකට එකතු කරගන්න. මම පාන දුරෙන් ජීවනි. උදේ ඉඳලම අපි ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යම ලස්සන සින්දුවක් දෙනවා. දෙකටම අහගෙන ඉන්න ඕනි ජීවනි, හරිද? ඒත් එක්කම අපේ දේශාන් කියනවා කුවෙට් එකේ ඉන්න ලස්සනම කෙල්ල නිමා

එමත් නැතන් එවන්න පුලන් මේ පැතර වටස මැසේච් එකක් මිදුවේ 718 89 39 3ට ළඟ සිඳුට යන තමයි ලැස්ස වෙන්නේ දිගටම අහගෙන ඉන්න. තවල් 2 විනාඩි 54 දැන් වෙලාව 5.

0: අලුත් පැයක් වෙලාවම දක් කරන්න සුබ සන්ධ්‍යාවක් හවස තුනයි දැන්නලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහර හිතනවාට වඩා දකින්නවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුණ කෙනකින් අහලා බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද මේ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නේම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේමයෙන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

0: සුරන් හමන ගමන් තාලය
1: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

හවස 3යි විනාඩි 7යි. එහෙමනම් ඉතින් ඔන්න මේ විදිහට හවස් වරුව පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කතා කරන්න පුළුවන් මේ පැයේදී මේ පැත්තට. මේ පැය හරි විශේෂ පැයක්. හරිද? මොකද ඔයයි මමයි මුණ ගැහෙන අන්තිම පැය තමයි මේක. ඉතින් ඒ නිසා අනිවාර්යම මේ පැත්තට කතා කරන්න මතක තියාගෙන ඉන්න. කතා කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම්, කතා කරන්න බලාගෙන නම් ඉන්නේ, අනේ කතා කරන්න මේ පැත්තට මම හරිම ආසාවෙන් ඉන්නේ ඔයගේ කටහඬ අහන්න නේද? දැන් මේ පැත්තට කතා කරපු කෙනෙක් නම් දන්නවා. ඇත්තටම මේ මම අහන දෙයට උත්තර දුන්නට පස්සේ මම අහන දේවල් වලට ඔයගලන්ට ඊට පස්සේ උත්තර දීගෙන උත්තර දීගෙන උත්තර දීගෙන ගියාට පස්සේ මනීෂ මේ හයනම් හරි මම තියෙනවා කියලා තියෙන තැනට එන්න වෙනවා කියලා. එහෙමනේ? මේ පැත්තට කතා කරපු කෙනෙක් නම් දන්නවා මුලින්ම කතා කරන්න පටන් ගන්න ඔයානේ. හලෝ මම මෙහෙමයි. එහෙම කතා කරන්න පටන් ගන්න ඔයානේ. හැබැයි ඊට පස්සේ කතාව නතර කරන්නේ මම. ඒ නිසා මොනවද කතා කරන්නේ, කොහොමද කතා කරන්නේ කියලා බලන්න ඕන නම් අනිවාර්යම ඔයාට සිද්ධ වෙනවා මේ පැත්තට කතා කරන්න. කෝල් එකක් අරගෙන බලන්නකෝනේ ඔය කියනවට මං අහන්නේ. දැන් මම මෙච්චර කියනවනේ මේ පැත්තට කතා කරන්න කතා කරන්න කියලා. ඉතින් ඒ නිසාම ඩයල් කරන නම්බර් එක 0112 510 510. මතක නැද්ද? ඔන්න එහෙනම් ලියාගන්න. 0112 510 510 ගන්න කෝල් එකක්. ඔය තමයි අපේ හොට්ලයින් නම්බර් එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න 0718 89 89 3. එහෙමත් ඔයාට කම්මැලි වගේ නම්, හොඳට හිනා වෙන්න ඕමනා නම් ඔයාට එන්න පුළුවන් අපේ TikTok live එක පැත්තට. ඒ පැත්තේ හිනා සාගරයක්. ඒ නිසා ඒ පැත්තට ඇවිල්ලා බලන්න මොනවද ඒ පැත්තේ කතා වීගෙන යන්නේ කියලා. මේ හැමදේම දැනගන්න අනිවාර්යයෙන්ම Supreme Radio TikTok live එක පැත්තට එන්න මතක තියාගන්න. එහෙමනම් ඉතින් අන්තිම පැය ධර්ම ජයග්‍රහී විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ ලස්සනම ලස්සන හින්දි සින්දුවකින්. දෙකට මහගෙන ඉන්න හවස 3යි විනාඩි 9යි දැන් වෙලාව 5.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න හවස තුනයි විනාඩි 16යි දැන් වෙලාවා.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවය සමහරක් වෙලට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893ට WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
9: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
8: The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ හඬ, මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් හවස 3 විනාඩි 36යි දැන් වෙලාව.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දිනෝ. කිරිපත් ගොඩ, චාලික බ්‍රස් ස්ටේනස්, සරුමේරු, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
9: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න හවස තුනයි විනාඩි 43 දැන්වලාවා.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: අවසාන ප්‍රශ්නය ආශා, අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගම්මේ
5: පන්සිරියාවිය හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with Ashi.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema ude hatata
8: the welcome show
1: anugrahaya
9: wartha apita wartha kabana koti 8 nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin rathe sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwan
10: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: මගේ හඬ, මගේ රටේ.

0: සුළං හමන ගමන් තාලය
1: සුළඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රඩියෝ
3: තුනයි විනාඩි 49යි දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් යන්න කලින් කටයක් ඉන්නව මතක් කරන්න. පානදුරේට තමයි යන්න ලෑස්ති වෙන්නේ. පානදුරෙන් මාලා සඳනායක කතා කරා ගොඩ දවසකට පස්සේ හස්බන්ඩ් සරත් ඒ වගේ මො පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එක්කම සසී ජපෑන් වලින් කතා කරා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඔන්න සසී ඔයවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම අපේ TikTok live එකේ ඉන්න මලින්දේ වගේම හංසන, විශ්මි, ශලීන, චාමින්, විරාජ් වගේම ගයාන්, ගෙවින්, සංජු මේ කටිය ඔක්කොම මම හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම බොරලස්කමුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. බොරලස්කමුවෙන් තිලක් මට කතා කරා අතුල, චිත්‍රය වගේම කරුණාවති, කරුණා, පත්මිනී, රසල් මේ කටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. දෙවෙනි පාර තමයි ඔයාට කතා කරේ මේ කට්ටිය ලස්සන සින්දුවක් ඉල්ලනවා කියලා කිව්වා. එහෙමනම් ඉතින් ඔන්න ඔයාලවත් මම හරිම ආදරෙන් එකතු කරගන්නවා. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉහලෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ තව දෙයක් තියෙනවා කියන්න. දැන් මේ දවස්වල අපි දන්නවා මේ තියෙන කාලගුණයේ වෙනස් වීමත් එක්ක වැස්ස තත්ත්වයේ වැඩිවීමක් දකින්නවා. එතකොට මේ දේවලුත් එක්ක අපට පරිසරයේ වතුර තියෙන තැන් රැඳෙන තැන් වැඩි වෙනවා. මේ දේවලුත් එක්ක මදුරුව බෝ වීමත් හොන්න දැන් වේගවත් වෙලා තියෙනවා කියලා තමයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ඒ දවසේදී කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු සීග්‍රෙන් පැතිරීම දැන් ආරම්භ වෙලා තියෙනවා කියලා, පැතිරීම වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් මේ දේවල් නවත්ත ගන්න, මේ දේවල් වළක්වා ගන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ ගෙවත්ත හොඳට පිරිසිදුවට තියාගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ අවට ඉන්න කට්ටියගේ පරිස්සම ගැන වගේම ඔයාගේ ගෙදර ඉන්න කට්ටියගේ පරිස්සමත් තහවුරු කරන්න. ඒ විතරක් නෙවෙයි මේ ඩෙංගු වුණ රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කරනකොට තද වුණ වමනේ, එතකොට ඔක්කාරයේ හිසරද, ඇඟපත වේදනාව, ඇස්සට වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශ රත් පැහැගතියක් ගැනීම, එතකොට සමයට කුඩා ලේ පැල්ලම් වගේ මතුවීම, මෙන්න මේ දේවල් සුළු වශයෙන් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍යංශ සඳහන් කරනවා. දින දෙකකට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා. ඒත් එක්කම ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරණය වන අත්බෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න කියන දේත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සඳහන් කියලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ දේවල් මතක තියාගෙන හිටියොත් අපිටත් පුළුවන් අපේ ජීවිතය වගේම අපේ අවටින් අපි ආදරය කරන අපේ හිතවතුන්ගේ ජීවිතයත් හරි ආදරෙන් පරිස්සම් කරගන්න. එහෙමනම් ඉතින් මේ දේවලුත් මතක තියාගන්න. ඒ හැම දෙයක්ම මතක් කරගෙන අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහලා එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ අද ගියාට. හෙට උදේ 10ට මම එනවා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන. ඉතින් සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්නත් රෙඩි වෙලා ඉන්න කියන දේ මතක් කරගෙන එහෙමනම් යන්නම්. ගිහලා එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. වෙලාවත් මතක් කරන්න හවස 3:52යි දැන් වෙලාව. මම මනීෂා.

0: සුබ සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: අම්ම තරමටම අපිට ආදරේ දෙන එකම කෙනා තාත්තා. මොන තරම් අමාරුකම් තිබ්බත් තාත්තා වැඩට නොගෙන් හිටියේ නෑ. අත් රිදෙනකම්, කකුල් රිදෙනකම්, ඇඟපත රිදෙනකම්, මොලේ වෙහෙසලා තාත්තා අප වෙනුවෙන් කරපු කැපකිරීම අපිට තාත්තා කවදාවත් පෙන්නලා නෑ. තාත්තා කියන්නේ සාගරයක් තරම් ආදරේ බෙදෙන යෝධ ශක්තියක්. තාත්තා අපේ ජීවිතේ ලස්සන කරන්න මොනවාද නොකරන්නේ? අන්න ඒක තමයි ආදරේ. අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති ආදරේ.
1: අසීමාන්තිකව ප්‍රේමයෙන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි දැනෙනවා
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: එන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳලු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: 89.1 89.3 Supreme Radio

0: 89.1 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7යි 600යි 10.22
4: The Welcome Show
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවනේ.
6: ඔව්.
5: නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවියේ විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල දහරිතාවය අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිත කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිස රදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සර්වේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 893 8993 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ema udeha 7ට
6: The Welcome Show.
5: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සන්දෑවක් වෙලාව හවස පහය දැන්. ඔය මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහරු හිතනවාට වඩා දකිනවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුවන කෙනෙකින් අහල බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද ඒ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නෙම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේමයදුන් සියලු පියවරුන්ට සුභ පියවරුන්ගේ දී

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සඳුදා
4: සතියේ
5: දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The Welcome Show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The Welcome Show.
8: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
14: 89.1 89.3
15: Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: දර්ශක පහත් පුර අපිත් තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකයේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 සමරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 600 1022
3: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකයේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
4: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0118 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බැක්.
5: ලොව සුන්දරතුළු පාරාදීසේ
6: මන බැඳුළු ඇසේ නොගැටුළු තැන් සොයා උතුම යමු සච්චාරයක්.
5: Travel with Supreme.
6: සතිය දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: 89.1, 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්ත
2: හැමදාම කරේ අපිව ලස්සන කරපු එක. නැතුව තාත්ත හම්බ කරපු සල්ලි වලින් තාත්තර දේවල් කරගන්න ඕනි කියලා කවදාවත් හිතුවේ නෑ. ගෙයක් වුණත් හැදුවේ අපේ පහසු වෙනුවෙන්. අපිට ලොකු ගණන්වල ඇඳුම් අරන් දෙද්දී තියෙන අඩුම ගාණ ඇඳුම තමයි තාත්ත බැලුවේ. තාත්තගේ සපත්තුව කොච්චර ගෙවුණත් තාත්ත අපේ සපත්තුවේ පොඩි පළුත්තක් ඇති වුණත් ඉක්මනට අලුත් එකක් අරන් දුන්නා. තාත්ත කියන්නේ ඒ තරම් හයියක්. පේන්නේ නැති වුණත් ලෝකයක් තරම් ආදරයක් දෙන්න තාත්ත කෙනෙක්ට විතරමයි පුළුවන්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ දින.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පළාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි තියාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
6: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි තියාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600යි 18යි 22
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවනේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවියේ වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක උන් කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවියේ විශාලත්වය වඩා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවියේ වැව කියන්නේ. ජල දහරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: 89.1 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
5: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න 7:40ට දිනුම් මම

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා.
2: අම්ම තරමටම අපිට ආදරේ දෙන එකම කෙනා තාත්තා. මොන තරම් අමාරුකම් තිබ්බත් තාත්තා වැඩට නොගෙන් හිටියේ

0: අත් රිදෙනකං, කකුල් රිදෙනකං, ඇඟපත රිදෙනකං, මොලේ වෙහෙසලා තාත්තා අප වෙනුවෙන් කරපු කැපකිරීම අපිට තාත්තා කවදාවත් පෙන්නලා නෑ. තාත්තා කියන්නේ සාගරයක් තරම් ආදරේ බෙදෙන යෝධ ශක්තියක්. තාත්තා අපේ ජීවිතේ ලස්සන කරන්න මොනවාද නොකරන්නේ? අන්න ඒක තමයි ආදරේ. අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති ආදරේ.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

0: Radio, The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීකින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
2: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක ඍණ 18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට. The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍යයක්.
0: Travel with Supreme.
3: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
6: එන්න

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
1: අයිවත් මම එරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණي ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරියට. සුවබර අඟහරුවාදා.
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
10: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
7: FIFA World Cup 2026 තරඟ විස්තර
11: 20-26 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ පිළිබඳවයි මේ අවධානය. අද දිනයට නියමිතව තිබූ තීරණාත්මක තරඟ කිහිපයක්ම මේ වන විටත් නිමාවට පත් වෙලා තිබෙනකොට තවත් එක් ප්‍රවේගකාරී මහා සටනක් අද මෙරට වේලාවෙන් රාත්‍රී 9:30ට එච්කාණ්ඩේ යටතේ පැවැත්වීමට නියමිතයි. ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී තමයි එම තරගය ආරම්භ වන්නේ. එහිදී ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් වන සුපිරි ස්පාඤ්ඤ සහ සෞදි අරාබිය තරඟ වදිනු ලබනවා. අනතුරුව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන තව දුරටත් තීව්‍ර කරමින් හෙට ඒ කියන්නේ ජූනි මාස 22 සඳුදා දිනයේදීත් තවත් තරඟ හතරක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ අනුව හෙට අලුයම 12:30ට ජීකාණ්ඩේ යටතේ ප්‍රබල බෙල්ජියම සහ ඉරාන කණ්ඩායම අතර මහා සටන ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරු හෙට අලුයම 3:30ට එච්කාණ්ඩේන් උරුගුවේ කණ්ඩායම සහ කැබෝ වර්ඩේ රාජ්‍ය මියාමි ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමුවනවා. හෙට උදෑසන 6:30ට නැවතත් ජීකාණ්ඩේ උණුසුම වැඩි කරමින් නවසීලන්තය සහ ඊජිප්තුව වැන්කූවර්හි BC ප්ලේස් ක්‍රීඩාංගණයේදී ගැටීමට නියමිත අතර හෙට රාත්‍රී 10:30ට ජේකාණ්ඩේ යටතේ ලෝක පූජිත ලියනෝල් මෙසීගේ ආජන්ටිනාව සහ ඔස්ට්‍රියාව ඩලස් ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට සූදානම්.
9: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
7: සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600යි 18යි 22
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udeyata
3: The Welcome Show අනුග්‍රහය
6: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ්‍ය ස්නේහය තාත්තා.
2: තාත්තා කියන්නේ අපිට ආදරේ පෙන්වන කෙනෙක් නෙවෙයි. හැබැයි තාත්තගේ ආදරේ තරම තේරෙන්නේ අපිට ටික කාලයක් ගියාම. තාත්තගේ ආදරේ ගැන දැනෙන්නේ අපිට වෙනම කාලෙක. තාත්ත කෙනෙක් නැති කෙනෙක්ගෙන් අහලා බලන්න තාත්තගේ වටිනාකම ජීවිතයේ සමහර තැන්වලදී තාත්ත නැති අඩුව කොච්චර දැනුණද කියලා. සමහර හිතනවාට වඩා දකින්නවට වඩා තාත්ත කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ හරිම මිහිරි. ජීවිතේ මොන දේ ලැබුණත් තාත්තගේ අහිමිවීම කොච්චර දුකක්ද කියලා තාත්ත නැතුවන කෙනෙක්ගෙන් අහලා බැලුවොත් සමහරුන්ට හිතේ කොහොමද මේ වේදනාව දරාගත්ත කියලා. මොකද තාත්ත කියන්නේම මහා රූස්සකසක්, ආදරය ජනනය කරන උල්පතක්.
1: අසීමාන්තිකව ප්‍රේමය දුන් සියලු පියවරුන්ට සුබ පියවරුන්ගේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Ashi.
4: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: නුවර කලාවිය අපි අහලා තියෙනවනේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල දහරිතාවය අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකළමු.
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude 7ට The welcome show.
7: Anugrahaya.
8: Wartha apita wartha kabana koti yate NLB tanade tahane nuthrayen rupiyal koti 13.98 ikma u dæwanta supiritaya galaba dimin rathe sangwardhaneta dæwanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanani tahane biladigena obath kotipatiya kuwanna.
9: Navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සීමාවක් නැති මහා පෞෂ ස්නේහය තාත්තා
2: තාත්තා හැමදාම කරේ අපිව ලස්සන කරපු එක නැතුව තාත්තා හම්බ කරපු සල්ලි වලින් තාත්තර දේවල් කරගන්න ඕනි කියලා කවදාවත් හිතුවේ නැහැ. ගෙයක් වුණත් හැදුවේ අපේ පහසුව වෙනුවෙන්. අපිට ලොකු ගණන් වල ඇඳුම් අරන් දෙද්දී තියෙන අඩුම ගානේ ඇඳුම තමයි තාත්තා බැලුවේ. තාත්තගේ සපත්තුව කොච්චර ගෙවුණත් තාත්තා අපේ සපත්තුවේ පොඩි පළුත්තක් ඇති වුණත් ඉක්මනට අලුත් එකක් අරන් දුන්නා. තාත්තා කියන්නේ ඒ තරම් හයියක්. පේන්නේ නැති වුණත් ලෝකයක් තරම් ආදරයක් දෙන්න

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
3: අයියෝ මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න මේක.
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් 5ම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The welcome show.
7: Anugrahaya.
9: Navina taakshanayen niyama barata sarilana ganakam pramana sandahan kara අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
13: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
1: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
2: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්, ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
2: මේ ඔක්කොටම. සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
0: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
4: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
0: නෑ, මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

91.3 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ තිබේ පොළොවේ බලේ කොතනක් ඇහි

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය, සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 Supreme Radio.

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.